ප්‍රෝග්‍රාම් එක දෙවන කලිමයක මිබලාලි අම්බියා නබියුන් මි කලිමය ෂේඛු ගවහක කොළොන් එංගිගෙන් දියයි කුර්ආන් කියවම් දායරු අම්බියා මි කලිමය ඒ කලිමය ගුලි එතිරිෆාවා ඉබාරයත්තකුන් දේහවා ජුම්ලා මානෙකි කුබෑකම් එහෙම්බිම කීරිත් කුර්ආන් කියවම් දායරු කොම් මිහක් වස් ෆරුවාතිරකමක් බලම්බි ගෙනස්තින් දෙකලිම ඒ අන්නාස් আদি අම්බියා මි දෙකලිම කුර්ආන් ගු ඇස්ෆාවා තන්තනු දේහවා ජුම්ලා මානෙකි කුබෑකම් දිනගතුම ilmi nur mi silsila ge dingona program ge balani salah adi fasad mi de kalimaya mi haisabun program nimmafa mi wakewani inshallah ilmi nur ge dingona program a eku baddalum mang ummid kuramun program ofiddi ali ilmi assalamu alaikum wa rahmatullahi wa barakatuh

0: Algeria Kadar Hoca. Algeria Kuriye Kule Riyad Mahrez Barak'ın golde fırsatlı bir gün gösterdi. Mihar Ömer Mefeoni Jordan'ın cehillerini verip ne kuriye fonvali bol kuriye fonvali efendiler sıra free karar mila falan cehumlar penaltıri atarı Jordan'ın keeper penaltıri armati babva kuriye fonvali midere salis metre kurtama fon kuleyi keeper Yan Bulla kuriye fonvali Jordan'ın keeper Yan Bulla kuriye fonvali bol medenu ekiyarız medenu hırsız kovada jiriye hap meden gelse bajiye kuntri bolun kuriye fonvali bol Jordan Kuntri atlaf arimatin din portan kule fahat ngore kas rasad fahat dan jasad bola dira Kuntri am hafter atlaf atlaf etrem hat meda sam mandi mandi kario Kuntri a ben saban jasal ana fal parmacha den ngore metre ra kuria din bola zero ki atlan sen sakra dimaro algeria hafter nik making as Jordan hafter vadla kuria bengali bengali tan ngore fam jasal bola kas kuria dia zero ki kuria fona ba Jordan Kuntri atlaf ana kas atlaf kuria mardi Ari mati nunggu akhir hukum tren tanggul fahat dari jasad bola tiang mardi yang dikas kuriya semen dino huras kong Algeria sensaka di mal huskola fan frat ari mati hadad hadad la sida gola di mal fon wali bola penalti etere mi faru kari di kuri tren di fa kuri fa ga jif fahat nunggu zero ki fa ga jif ki par bola bero me kuri atlef kori nunggu bero me kuri atlef akhir hukum tren jasad lef Algeria hukum tren kuri yang asaf medasa mucaibi Ari mati nunggu akhir fahat nuri Ori penalti yang kalian faham tentang bola zero ke Atlanta Frato half ke bidang asa tentang bola mandi kuriya Bengali Bengali faham mandi half medas Algeria half terek kuliah bidang ini faham tentang zero ke anak kias kuriya tentang bola Atlanta yang Ben Saban kuriya fonwal di bola anak Frato anak mati naga di fi Jordan half ke bidang ini penalti yang Mahrez kontrol kuli bola marah kontrol apa beru Algeria balair Saple bola saple ko de taro men lo fena mara la ko kure kure mahureza kas de tin bola varu de bigen dia di rango bola enna short pass ta ka de gen tirin bola mun da taro men fena bola mo tere Jordan Kuntri metro na kare bola tan metro ora so kure va de jald jere half tre va de gen kure arme de bola de Kuntri svetti ka fa jassa ngol ne tanu al mardi bola atla ga arme tiro ga kare fa de jila tre va de gen ajri half tre kure am tre gre free kare ga fa mela fa ma chan na ga fa offset ka bala fa half ke meda sa metro vre arme tin le fe jehu Jordan Kuntri ade moti offset ga mardi bola kure da sale kul mudare metro na karim bola ta kori di zero ki nori half meda sar metro ga bar karim bola tan kari de chaubi ga natto kori spinner karim di bola bakula fahad jassa lan kori men rashad as metro ga kari jila metro horas ko wanna ngol metre ga kari di algeria kulun tri amaza moti faul ko fa card was that cast match ga fortam card Salis timmet mihar furtama fon kulef mihar moti. Dekun tere gusti betaga. Maza ya de zero ki en skar dekki alon de hevani. Zero ki ange. Jonur ge jahu kuriya fono wal bodo arimatin rashad din bola atla marwan kuriya nasib midani metan matin kuriya fono wal bola. Zero kia kaar de kuri fonwal wala penetrate kana de mal algeria half tere bola tla kaare bori kuntri olwan den ngul ftan ngul fa tu ma bares fa tu sensa ka de mar kuntri atla gi kuri jela nasib sensa ka kaare medro ka ni jela kuri de fi arab kuri ang ari matin ngane ka vis ari matin din bola algeria half tere atla kuri de me ngane kuri me na bidar penetrate wan nang abde olwan kuri din bola kar de kuntri ji atu ji ji vi number kuntri ya gatu ka penetrate atre joni jordan kuri de atu ji honi algeria kuntri gate ga no keeper tron bol at nagaf en as referee angal kun hisab bola kuri fonwala keeper gwa jihif matcha die bola abu taha atu gwa jihon kun motare algeria half metren kun tren bota nuri sensa kadima metren kari nuri maron bola kuri di chaibi chaibi etre zero ki Zero three three Korea Frola Bola control of Fahate G lagging half Garimatin Korea Medaham and Fahate G Lav Korea Dimbola. Gori Korea Fahate Dimbola and Gasgori Deep and a Korea Deep and a carry and Fundam Fahate Chobi just had the Bola Gori Libeto Masako Jordan Country and Atlantis Korea Deep and Team Country and Mamari Atlang. I mean, 1.5 game metal for a penalty carry Gila Eretia Vandang and Kurti Godam Midani and a cast Mamari Fahate Gila Mabra Fahata Midani Kurti Kuring Aran Netim. First meet with Kulun Korea Midani Mihari Turuba to get Fahatung Hadat Nasiba Central Adman Jordan half today. Nasib Everest Fahatum Military Arab. Allah Rabba flag in Korea and Asa Medasa Jela Matmat in Korea Fonoali Bola Safke Medasa Bon control Colem Mal Mardi Korea Devetar Matinuga Kari Kari Gori Mandi Bola Bear Colli Illumaka Salis first meet for Taman Kulu, it took about the first meet leaf of the Ethan Furtamet with Kulun, Nimini Gagan Jordan Mati, Ekasimakan Kurig. Jordan Gulvani, the penalty carrying Korea Fono Ali Bola Mabo and Matamatin Diagota was Bear Gold, Kurmatin Jim Algeria Jim, Korean as Timbole family, Ben Sabat Afimedas, Marmon Korean as Sensa Kalara Hamakofa. Madu Duwejiga bola Bortmanu and Kortam Korea Jila bola Fahad Damalas and Sakalan Fatalman Zeroki Zerokami and Fali but the kind of Fali and Mikrani Vafarata Veteran Anika Zeroki Sen Sakalan Fatan but the Korea Mandi Medrun Akanis Medrun Horosco Bengali Fahatonika Sena Medrun Kari Mandi Dimbol at Lag Sen Sakalan Fatan but in Zeroki at Danging Jordan half Tereg Mihar Morin Korea Bordo Korea Dimbola Bengali at Lag Korea Deep Mahoreza, Mahoreza, Yavar Fahat, Bodo, Yavar Fahat, Nikas Mandi, Mandi Bodo, Dimbola, Medunga, Hafki Medasa, Matla, Metren, Korea, Dimbola, Zeroki, Atlafa, Korea, Jela, Mori, Muskola, Divi, Nuri, and Arimatinoga, and Penetra, Kanadman, Jordan, half Teren, Nuri, Madugi, Laf, Tampoling, the Teren, Dimbola, Nimpar, Gauri, Korea, Dini, Berum, Kuri, Nuri, Control, Kurema, Bola, the Arimatin. It took the first minute and Demir Kulibaki, team minute for the half of Moti, Elder Java, Jordan, Kurig. Algeria kalender no jorno lanjani mi hafi tiris havana mretre algeria country mararanga kulem dani kon limun rangal fursate algeria de team fursate open de fursate mahrez li bigen dieta ferno de mi haron mi fani de frige view refrige bolu gala fina mike wari device camera device kuda har ko fina mi mubaratu en ko ma ki ene ke view avamna etre ko fina life jam kuria fono wadani Korea Fonalbal Sensaka Terrain Zeroki, Bolon Korea Fonalbal Jordan Hap Medas and Gori Jajo Cardia Content, Defaco Korea Fonalbal and Uri Duke the Terrain, Mariat Laf, Marmon Marcuri G Laf, Bolif and Korea Maron Kotamos, Tankuling Eterain, Dimbola Atlan Korea Midden Zeroki, Anafrat Anamatin Dimbola Bengali, Korea Dengula Fanakas Arimatin Dimbola Bordo, Sensaka Dimalo, Bola Fata Damala Caria, Kunteria, Mardiga, Natua, Arimatanicas, Bengali and Fatonicas, Mardi Div and Dimitangle, Zeroki, Zerokitang, Korean, Aramir Tangle Fato, Mandi Dimbola, Sensaka, and Fata Arimatin Div, Ben Sabat, Lang, Korean, Nas, Korea, Jel, Sensaka, Kola Dimalo, Jordan Hafter, Fato, Muskola, Divi, Mardi and Korea Dimbola and Faram, Bengali, Galata, Korea Div, Mahrez, Tangle, Fatanicas, Midini, Zeroki, and Korean, Nagadim, Bola Penetri, Adimalmifar, Husko, Mihunani, Ambudus, Nori main control. Kardi Kuntak, not two of a chopping and not two Korea, Devet, Masakurani, carrying as the owner for Oga, not two Korea, Dimbola Korea, penalty at the Mala, no number Kurunteria, Gori, Gofaga, Jif, the Akari, the Kuntaka, Jif, the Otto Gosper, in the month. Tim Minita Ba, Hatharmet Kulum Gagan, like a Furia money, it wrote first military, Jordan Leke, Algeria Kalagan. Jordan Gelu, Nasi Bellibola. Jordan Kuntri, if I could have done to Algeria, Kuntri, Algeria for Bear Winkers. Elon Jordan and Nasi Bell. Algeria coach, Kutankul and Hasko, Mohammed Fenner, Amena. Me, Chahamed, the team of Sarkun, the name and the team of Soti, Evis Point and Olibi, and as Miharman Matija, team point of Moti, Jordan, Fortamaf, Kurunga, the Nimeni. Kari, the Hadad, Bola, Atlanta, Hadad, Moti, Falco for Chaibia, Kurifala, Algeria, Penetry, Kanadi, Malmbo. Baba Korea for Algeria country and back of Fatah Jasal Korea Ben Sabah නූරිය නූරියනික බෙන්ස බෑන බෝල හැන් ඇතරේ වතින් හමදා සාසන ඉනිසලා තනමැති මන්දිය දිහ මන්දිය සෙන්සකල් කෑනි බෝල තේ මරමණු කුරිය දනි සෙරෝ කිය බාල එන දින් බෝල තරක ඇත්ලාස් අරි මති නෝගා කෑරින් කුරිය දි ෆාෆ් කි මෙදා සබන් දින් බෝල අත්ලෑම් මිදනි හදී දි බෝල දාම අන්තරේ මිසාර එන වෙට්ටිජ්ජ ජෝඩින් කුන්තරින් බෝල තම මති කුරිය ෆොනවල් බෝල එම් යරනි ආ මෙදා සර ෆැන ජුන බෝල යද්දෙම ඔල්වානි රේතෝ මසේ කුරිය හනස් බෝල තංකුලේ බාරුයි අල්ජිර කුන්තරිය මන්දි හොරි බෝල බේරවන් ද මර කොල්ලෑම් ෆොන තම ආපු කුලෝ මිගෙන් මිදී එකෙස් සමකන් ජෝඩින් කුරිය ගෝ අද ෆුර්තමහාෆ්ගේ කුළු නිමිගේ මි දියයි ගංගල ෆුරසත්තකින් අල්ජිරිය ලිබි එමහුණ ලඩෙන් නොජෙහි එන්න මෙස් ජෝඩන ලිබුණු මදු ෆුරස උත්තවිතරයෙන් ෆුරසතේ ගෝල් ගතරය ෆනවාදැන් ලීඩ් හෝදයි කෙසු ගල්ගු මිසාබ රමිස් වහවල්ක
1: සෙනගල් කොල්මට සෙනගල් දුවන තිනෙ දේකුම් නොවේ සෙනගල් මච්ච කුරි හෝදා ෆ්‍රාන්සා ඉරා කොළුණු මෙච් මේ තිනෙ සුමකුන් ෆ්‍රාන්ස් මොඩ මෙවති එකම ඒක දෙවන හාෆ් අලුමෙන්න ෆෙනගෙන් දියේ ගෑගඩක දෙගඩ බෑහැකෑර තිගට සාල්ස් බෑහැකෑර අලුමෙන්න ෆොරතු මාෆ නිමගෙන් දියේ එන්නමස් ඒක ගෑගඩක දොළගඩීර පහන් දෙවන හාෆ් කොළ පොති තිනෙ ජිහිරු දෙවන හාෆ් ෆෂායගෙන් ගොසෝති ෆහෙ ජිහිරු ඉඟත හැම ගෑගඩක දෙගඩේක වර කෑර ෆව වර බඩ විස්සාරුමා ගොළගෙන එතන මේ ගොගුරා විදුමා මිකන් තත ගොඩගෙන් දෙවන හාෆ් වර බඩ ලස්කොල් දැන් දේ ade e mechuga mbappe wani delandu jahaf ade geterun iraga lande no jehide dem mifar alunna miharu meda mechuga mifennani anakas ekesme koreoba mehasam alumenge miadu live coverage coverage ge tereng alumen kodakon waqt kol na gana divhe rajya gaadu ge khulasa khabar tibe huna gena smataka khulasa khabarak badal qurane ashatrizme
2: komme umuraka
3: komme fantiyaka
2: komme gintiyaka divahi rajyage adu engha 4149 kilohertz medium wave
3: addi hanoe megahertz fm band
4: gadi miharak gadi fansas deminet adu sumtegendawani divahi rajyage adu

අදි එකලේගෆාන් මධ්‍යනා දිමාය වඩාගැන්නවි හිඳු විදාළුවි අලුගෙ වෙරි රැස්කලාන්ගේ මියලාය සීදාවගම්වා තෙදමග මගු දක්කවාශේ.

එකලාංග වහී කුරවි කලේගේ ෆානුගේ අහ් පොනුවුමුම් කලේගේ ෆානුගේ මුලද්දනි ෆුල තිමන් රස්කලාංගේ ගදකන් දෙවා හුසීමෙ අදි තිය දෙබේ කලුන්න බාර දෙවා හුසීමෙ ෆහෙ තිමන් රස්කලාංගේ දෙවි මුජිජාතුගේ සබබුම් ඒවරෙන්නක තිය දෙබේ කලුන්නා හමය උන්දගුල දේකන් නාදවේ හුටේ තිය දෙබේ කලුන්නායි තිය දෙබේ කලුන්න තබාවී මීහුන්නේ නස්රු ලිබි ගදවානේ මීහුන්නේ.

0: ಮಿಹಾರು ದಾರಿ ಫುಲಕು ಸಿದ್ದಾಳು ಜಮಿ ಹಮ ನಮೂನಾ ಬಪ್ಪೇಕೆ ಹೆಂಗೆ ತೊ ಕುರಿಗೆ ಆಳ್ಗು ಮಿಂಗೆ ಟೋಸ್ ಮಿನಿಸ್ಟರ್ ಅಬ್ದುಲ್ ಹಮೀದ್ ಸಿದ್ದಾಳು ಫೆ ಬೋಯ್ ಮಿ ನಮೂನಾ ಬೇ ಫ್ಲೆಕೆ ಅದು ಆಳ್ಗು ಮೆನ್ನ ವೆಸ್ ಗೌಮಿ ಖಿದ್ಮತ್ಗೆ ಸಫಾತಕ ಬಲಾದಿ ಮಹ ಮಮ್ಮಿ ಫೆನ್ನಾನಿ ವರ ಇಖ್ಲಾಸ್ ತೆರಿ ತೆದುವರಿ ಖಿದ್ಮತ್ ತೆರಿ ಬೇ ಫ್ಲೆ ಗೊತ್ತಗ ಹಮ ಗೌಮಿ ಖಿದ್ಮತ್ಗೆ ನಮೂನಾ ಬೇ ಫ್ಲೆ ಗೊತ್ತಗ ಹೆಮ ಎಕ್ವರಿನ್ ರಟ್ಟಿ ವರ ಮುಹಿಮ್ ವಾಣವಾಕೆ ಸ್ವಾಹ ಕೊರ ಬಾಫಿ ತಿ ಬೇ ಫ್ಲಾಕಿ ಅಲ್ಲಿ ಮಿ ಮಾಹಿರ್ಗೆ ಎಕ್ವರಿಯೆ ಕೀನತ್ತೋ ಮಿ ಮಾಹಿರ್ಗೆ ಶಸಿಯತ್ ಫಾಹ ಕೊರಬನಿ ಕೊನ್ಸಿಫೆತ್ತು ಎಮ್ಮೆ
1: ಮಾಹಿರಕ್ಕೆ ವರ ಅದೇ ಖಿಲಾಫ್ ಬೇಫಲ್ಕಾವಲ್ಲನು ಅಂದ್ರೆ ಅವನಕ್ಕೆ ಸ್ಮರ ನೀ ಆಮುಖ ನೀ ರಾಜ್ಯಕ್ಕೆ ತಂತನ ದತ್ತುರುಕೋಗಿ ರಟ್ಟಿನ ರಹಮತ್ತಿರಿನ್ ತೀವ್ರ ಎನ್ನು ಮಾಹಿರಕ್ಕೆ ಹಮ್ಮ ಅದೇ ಖಿಲಾಫ್ ಬೇಫಳೆ ನಿಮ್ಮಿದನ್ನು ಸೋಬಕ್ಕಿ ಗಾಯಕ ಮಾಹಿರ್ ಬಾಬುವಾನಿ ಹಮ ಏ ಗಾಯಕ ಬಾಬುವ ಬೇಫುಣ್ಣ ಮಾ ಬೊಡ ಹಿಂಗೆ ತೋ ಕಂಬುಡುವ ಫಮ್ಮರ್ ಎಹಮ್ಮಿದನ್ನು ಮಿಸಾಲೆ ಅವಗಂಡ ಮಾಹಿರಕ್ಕೆ ಇದ್ದೇ ರಹಮತ್ತಿರಿ
2: ಮಾಹಿರ್ ವರ್ಬುಡ ಬಲ್ಲವಾಣೆ ಅವಗಣ ರಿಯಾಕ್ಷನ್ ಏ ವಾಹಕ ಕೊಮ್ಮೆಸ್ ಗೊತ್ತ ಎಜಸ್ಟ್ ಕೊಲ್ಲವಾಣೆ ಏ ಮಾ ಬೊಡಂ ಅಸರು ನುಕುರ ಆಗೋತ ಏಯ್ ಮಾಹಿರುಗುಣ ವರ ಮುಹಿಮ್ಮು ಎಸ್ ಅಣೆ ಸಿಫ ದೆಂ ವಾಹಕೋಳ್ ಮಜಾವೆಗೆಂದಾಯರು ಆಗುಣ ದಂಡಮಿಸ್ ನುಕರೇ ಹಾ ಮಜಾಕೋ ಎಕಂಗ್ಮಿಸ್ ಗೆಂಗುಳೆ ನಿಂಗೆ ಕೀಹಿ ಮಡ ತದುವಾಕ ವಾಹಕ ವರ ಸೀರಸ್ ವಾಕ ಸಿದಾಳು ದಾಣ ಹಮ ಏ ನಿಧನ್ನ ವಾಹೆಂಗ ಹಮ ಉಫಲು ಎಮಿಯ ಕೋಮ
0: ರಟ್ಟಿ ಹಿಂಗೆ ವೆಸ್ ಉಫಲ್ಗೊಯ ಹಿತಾಮಯಾಗ ಬ್ಯಾವೆರಿವ ಎಕ್ಕುವರಿ ಎಹೀತರಿ ಬೇಫಳಕ್ಕೆ
2: ಮಿಜಮಾನುಗ
0: ಮಿದನ್ನ ಎಕ್ಕುವರಿಂಗೆ ಕರ ತುಂಬಸ್ ಇತುಬಾರ ನೊಹರೆಯೇ ಮಿಕ್ಕಿ ಹಾ ಇತುಬಾರ ಕೊಡ ಬೇಫಳತ್ತು
2: ಮಿದನ್ನವಿ ಮಿ ಕಂಕಂ ಹೊಂಡವರ್ ಮಿಸಾಲಕ್ಕ ಅವಗಂಡ ಮಾಹಿರ ಉಳುವನ್ ಮಾಲೆ ಅವಗುಣ ಹುಳುಮಾಲೆ ಹುಳುಮಾಲೆ ಒಡ ಎಂ ಪಿ ಹಮ್ ಇಶಾರೆ ಕೊಲ್ಲವ ಇವನ್ ಹುಳುಮಾಲೆ ಆದೇ ವಿಜ್ಜೆ ಹೆಂಗೆ ಮದ್ದಲು ವಿಯಸ್ ನೋ ವಿಯಸ್ ಮಿಸಾಲೆ ಕಂಗ ಅವಗುಣ ಮಸಕ್ಕ ತಗೊಂಡು ತೆನ್ನ ಏ ಮೌಲ್ಯ ಮಾತು ದೆವ್ವ ಹೆಂಗೆ ಹದ್ದವಾಕ ಮಕ್ಕಿ ಏ ಹಿಪ್ಪುಳುಗ ಒಣ್ಣ ಗಾಯ್ಕಂ ಬಟ್ಟು ಆಮೆ ಬರ್ದ
0: ಗೊತ್ತದೆ ಅಲಿ ಶರೀಫ್ ಮಿಹಿಂ ಬದ್ದ ಮಿಹಿಂ ಬದ್ದಲು ಅನ್ಕ ಉಮ್ಮಿದ್ ಕೊರಗೊಂಡು
3: ಅಲಿ ಶರೀಫ್ ಕೆ ವರ್ ಗಾಯ್ ಬೇಫಳ ಹಿಂಗೆ ಫ್ಯಾಮಿಲಿ ಸಾಯಿಲ ಹಿಂಗೆ ಅಲಿ ಶರೀಫ್ ಕೆ ಅವ್ ಕೂಡ ಇರುಗೆ ರಕ್ಷಗಳು ವರ್ಗ ಗಾಯ ರಟ್ಟಿಸ್ತೇವ ಬದೀಸ್ದಗೊಂಡು ಎಮ್ಮೆ ಹಿತ್ರಾಮ್ ಕೊರ ಎಮ್ಮೆ ಮೀ ಬೊಡ ಅಳ್ಗೊಂಡು ಬೇಫಳಕ್ಕ ಅಳ್ಗೊಂಡು ಕಂತ ತೋರಿಸಿ ಹಿಸ್ಸಾ ಕೊರ ಬೇಫಳ ಹಿಂಗೆ ಅಳ್ಗೊಂಡ ದಿಮಾವಾದ ಅತಿಹಾಲ ತಕ್ಕೋಸ್ ಅಳ್ಗೊಂಡು ಕಂಗೆ ಹಿಸ್ಸಾ ಕೊರ ಬೇಫಳ ನಿಕ್ಕ ಅಂಬಿಕಂ ಬದಲು ನಕ್ಕಿಯೋಸ್ ಅಳ್ಗೊಂಡು ನಾಯ್ಕೊ ಮಸೇಕ ಗಾಯಕ ವಾರ ಗಾಯಕ್ಗಳು ಮೆಂಗೊಂಡು ಮಿಹಾರು ಸಮ ದೋಸ್ಕೊಳಿದ್ದಾರೆ ಅಳ್ಗೊಂಡು ಗುಳಾಲ ಹಂಗೆ ವರ ತೋರ್ಸ್ವಿ ಹಂಗೆ ಅಳ್ಗೊಂಡು ಕೂಡ ಇರೋಂಥೇ ದೇನ್ ಅಲಿ ಶರೀಫ ಕೇಸ್ ಅಳ್ಗೊಂಡು ಮೇಲೆ ದಾಯಿರಾಗ ಮಾತಾಡ್ಕೊರೆ ಅದು ಸಿಕ್ಕಿದ್ದಾರೆ ಸ್ವರ ಗಿನಗುಣ ಹೈದ್ ಮೆತ್ತ ಕೊರೆವಿ ಅಳ್ಗಂಡು ಅಳ್ಗಂಡ ಇವರ ಮೀ ಗೌ ತರಗಿ ಹಿಸ್ಸಾ ಕೊರೆವಿ ಬೇಫಳ
0: ಅಲಿ ಶರೀಫ್ ಅಳ್ಗೊಮ್ಮೆ ಇದೇನಿ ತಿಬೇ ಫೋನ್ ಗತಿ ಎಕ್ವರಿ ಕಾಬದ ಮೇಲೆ ದೇವಿ ಒತ್ತುಂಗೆ ತೊ ತಿಬೇ ಫೋನ್ ಹಮ ಉಫಾವೆರಿ ಕಾಬದ ಮೇಲೆ ಲಿಬು ಮಿಗವ ಮತ್ತಿ ಕೊದ್ದು ಹಿದ್ಮೆತ್ತ ಕಟ್ಟಕ ವಕಿ ಹಾಸ ಕೊ ತಿಬೇ ಫೋನ್ ಗತಿ ಇಖ್ಲಾಸ್ ತೆರಿಕ ಮಟ್ಟಕ ಗೌಮಿ ಖಿದ್ಮತ್ ಗತಿ ದಕ್ಕವ ನಮೂನ ಅಟ್ಟಕ ವರಪುಟ ಶುಕ್ರಿಯ ಆಗೆ ತೊ ವಕೀಲ ದೇ ಮೀ ಏರು ಅಳ್ಗೊಂಡ್ ಮೇ ದೇ ಫಾ ಕೊರವಿ ಮಿಂದ ಆಯಿಲಾಯ ಬೇ ಫುಳುನ್ನ ವಗುತ್ತೆ ಪೊಮಗ ವೆಸ್ ಬಿಹಾರ ವೆಸ್ ಸಮ ಮೀ ಸಿಂಹ ನಂಗವ ಮೇದತ್ತು ಎಹಮ್ಮ ಮೀ ಮಿಯಂತುಕೆ ಮೀದನ್ನವಿ ಮೀದನ್ನ ಅಂಬಿಂಗ್ ಎಮಿ ಹಂಗೆ ಫಿರಿಂಗ್ ಅಳಾಣುಲ ವಾಹಕ ಮಿಯಂತುಕೆ ದರಿಂಗ್ ಬಪ್ಪ ಹಂಗೆ ಫರಾತು ದೇಂಜೆ ಹೇಳೋ ಇಪ್ಪ ಅಳಾದು ನುದಿಗೆ ಬೈ ಹಮ ಶಕು ಅಂತಳ್ಗೊ ಮೆನ್ನ ಅಡು ಇವೆ ಕುಬಾಯ್ತು ಮೀ ಹಮ ದರಿನ ಲೋಬಿ ದೇವಿ ಬಪ್ಪೆಗೆ ಹೈಸಿಯತ್ ದಿಹಾ ಬೊರಕು ಉಳುಬ ಮುಂಗೆ ಹುರಿ ಹಾ ಸಿಂಹ ನೆಂಗಿವಿ ಬೇಫ್ಳೆ ಗೊತ್ತು ಮಿಯದು ಮೀ ಹಂ ಬುಣಿ ಹಮ ತಿಮ್ಮನ್ನ ಮೆ ಹಮ ಬಿಸಿ ಕೋಳೆಂಜೆ ಹೇತಿ ಹಮ ಸೆಕ್ಕತ್ಗ ಮಾ ಬರ ಕೋಳೆಂಜೆ ಹೇತಿ ಹಮ ಮಗುತು ನುದೇವೆ ನೀ ಹೆಮ ಕುಬಾಯ್ತು ಎಫದ ಬೇಫುಣ್ಣ ವಿದಾಳು ಅಲ್ವಾಕಿ
3: ನಾನು ಬಿಡುವ ದರಿನ್ನ ವಗುತ್ತೇವೆ ಇಲ್ಲ ವಗುತ್ತೆ ಹೆಂಚೆ ಹೇನೆ ಹೆಂಗೆ ತೊ ಈ ಬಪ್ಪಗೆ ಎಮ್ಮೆ ಬೊಡು ಎಮ್ಮ ಸೋಲಿಯತಕ್ಕಿ ದರಿನ್ನಕ್ಕಿ ದರಿನ್ ಬೊಡಿಕ್ಕಿ ನೋಡಿ ಹೆಂಗೆ ತೊ ಅಬದಸ್ ದರಿನ್ನ ಯೋಣ ಸೇಹತ ಇಷ್ಟ ಬೇಣುವಾಣಿ ಹಿಂಗೆ ತೊ ದೆ ಮಿಹಾರು ಅಳ್ಗುಣ ಮೆಂಗೆ ದಿರಿ ಉಳು ಮುಖಂತ ತಂಗುರಿ ಗೊತ್ತು ಮಿಳಿನ ಹೆಗ್ಗೆ ಗಣು ಹಿಂಗೆ ತೊ ಹೆಗ್ಗೆ ಗಣು ಅಳ್ಗುಣ ಮೆಂಗೆ ಕಮ ಕುಳುಣಿ ಹಮ ವರ ಫಹಕಾಗಿ ಹಿಂದೆ ಸ್ಮುಳಿ ಫ್ಯಾಮಿಲಿ ಉಳ್ಳಿ ಎಕ್ಕೊ ಏ ಮಿಹಾರು ವಾಣಿ ಗೊತ್ತಕ್ಕಿ ಹಮ ವರ ವಾಕಿ ವಾಕಿ ಕೊಮ್ಮಿಳೇನೆ ಆ ಇಲಾತ ಹಮ ಮಿ ದಿರಿ ಉಳು ಮುಖಂತ ತಂಗುಣ್ಣ ಗೊತ್ತುಣ್ಣ ಅದಿ ಹಿಂಗೆ ದೊರುಗಿದ ಅತಿ ಕಂಗುಣ್ಣ ಗೊತ್ತು ಆ ಇಲಾತ ವರ ದುರುಗ ಮಿಳೇನೆ ನಮ್ಮ ದುರುಗ ಉಳುನ ದರಿನ್ನ ಒಣ್ಣ ಗಾಯಕ ಲೋಬಿ ದೇ දේශය දරන්න ත එකන් ඒ මිහාර බයිපහර බප්ප කාරයගේ සහය ජහලාන ත එහා හිසාබගේ නිමුණි නොනේ ත එකමකු දරින්න අලාලුම මි එදෙන් කාාදරින්ගේ හද ඒ දරින්න වරස් පොට ලෝබියව ගේ කාාදරෙන් ලිබුණීම හැවීම ඒ ගායක්කම් බාවන් කියන මිහරු ඒ ගායක්ක නොන්නා තිය අගුමන්ගේ මුගිතම ගම ඔන්න මී බෑබෑවුම මේ ආයිලා තෙරේක උපෙදේ මස්සලතම උපෙදෙන ඉගේතු දෙන් මීග එක්කම කිය රංගලු ආයිලා බිනා කොරමුග හරුදනාකම් වර මුහිම එමානක ආයිලා මී උපෙදෙන මී අගුමෙන් දෙම ිරි තෙර යිල ෙදි න්න ර ද ිරි එක්කොරා හිතු බාර එක්කොන් දෙමි ගින දුව උතිබු
0: ර කිනත ගුත්තේ අපපුර මසක එත කොරෙන් ජහරවා ඒ අල්ගම නවේ අඩකි
3: ඒ දෙවෑනගේත කොමෙන් එය නුචහෙ ගොස්ස මී අබදු එතාග උන්නා කනුවත ගායම තිබේකව සෙකමකු ඒ ලිබේ වගුතු ගත ඒ ඔන්න ගායක්කම එක්ලාස් තෙරිකම දරන්න අලාදුම මිකංකන් ඒවරම
0: සිම්මයික්කම
3: සිම්මයික්කම බලයාගන්න
0: කොමතු මියදුක ජීවිතෙන් හම ෆට්ටෝම ස්වා කොරබ මෂ්තමග හොන්න නොතන වස්කමක ඉත්වේ ෆුන් කම්බොඩුවක් මික මිහුන්න මිහාරු ඉතිරාම් කරාගයි වර තෆාතේ මිහුන්නා බෙදු අල්ගොමෙන් ශූර් ෆාල් කරාගයි වර ෆාලකම් බොඩු ගොතුක එමිහකු හිතුහරි ගොතුක වාහක දෙකුන් එයි හමකම් බොඩු ආකම මෙදන ඉතිරාමා කදරා කුරන් ජෙහ ෆරැතක අල්ගොමෙන් එම්මෙ එකන්තත මි මුචිතමග දා ගොතුන් මි අල්දි වකින් හසකුන් අල්ගොමෙන්ගේ කවමා ගොරි හිත්මෙත්ත කොරවා ෆතිබ්බෙ ඉස්ර බෙහින්න දේන් ජෙහ ලොයිපා කදරා ඉතිරාම් දේන් අල්ගොමෙන් න එක කුරාණුක විස්නේගේ හෙම කොවත තිබේ ෆ්ලූ මියදුගේ මුස්තමං එදවඩන්නවකමකි
3: මිමිය දොර බඩ තපාත් කොමිය තින්ගේත දෙන් එක කොන එකක ඉත්‍රාම් කුරුමා මිකංකම් ගොස් මි මිහාරු මි කුරීග අලුම්නේ මසේ කුරම් ෆෙෂි ඔෆෙෂි සර්කාර නිකුින් ඉරුක කොම්මි සර්කාර ගු වෙරිය කිනවත මි ඉස්කොන් රයිතුන බස් කෙන් තිබ බේෆුන් නකි රයිතුන් ගිලොයි බා ඉත්‍රාම් හෝදා තිබේ බයි කතිබුන්න කියස් කතිබුන්න කියව සම වර වර මිහු ඉතරම් කරා බයි දෙ මිහර අගුම්මෙන්ගේ ගවම වර බඩති මි හල බලිකන් අයිස් මිහත් ඉංගේ තො හිංගුමු නිසාම් බදල් වේ අගුම්මෙන් මි ඩිමොක්‍රසිය මි කියා මි සූ දෙක තෙර වදේ ෆෙමි තිබ ඉංගේ තො ඩිමොක්‍රසිය කි එයි එක කොන ඉතරම් කුරුම් හුට්ටාලෙන් චේ කමෙන් නු ඉංගේ තො ඩිමොක්‍රසිය ග බොඩ එකන් ආලා වාන් චේ යන ඉංගේ තො දෙන් මි අගුම්මෙන් සියාසී පාටි තන් උපෙදි හාසක me news media ge minimum kan am agun men most ko gos liya ka waki chino enge to me tv ta kum wes kenna ka waki chino enge to he me e usul ta
0: enge
3: rangal kurin chi hen enge to
0: me to ge khidmat ter na waki khas ko vidalon waki ki ko beto ni malum
3: ha me to khidmat ter na un danno adon oti me agun men tibe pro me to khidmat ang airu raichi me ti war bodo badal we fe enge to me raichi ti war bodo badal we fe digitalize we fe enge to ma asalat fase we fe me hori ha kama ka ek kom wes agun men raichi na de enge khidmat dinu mo class teri wa ඉගේ කමක් කමේ හිතෑගේ මසකිකර
0: වාර
3: බොඩත තුරු ගයාගුන්මෙන් වී පෑ නික ර දස්තර ිය සාර ලබෙන ත එකමක් මිහාරු ඒ කියලා ඉන්ෆලේෂම වර මතිය කරත්වස් වර බොඩුවක් එකමක මිහාරුවෙස් මී අගුන්මෙන් හිතුමෙක් කරමුග මිහාරුගේ යුත්තකවුන් දන්නවාල තීමී රීතුරන දේ හෙත්ම දිනමුගේ ලාස්තරිකමය කොමසේ කුරාශය දීපා දිනම කාසක සිවිල් සවිසකි වකි සියාසි ික බෙල්ම ැති රයිතු හිත්මතු තිවෙන් හෙබ අදි සියාසි මගම්තකෝ තිබව ෆරන්ස්වකි සියාසි විස්ටම එක ඇනෝස් එම හිත්ම කුරින් හය නිහම කවම ෑදාව රයිතුන්න හමහම ඔසෝ දෙකමතින්ගේ රයිතන හිත්මිතර කුරමග දෙමිහුන්නාශය වී පෑගලිබේ මොසාර ස් මුහිම එකමක ඒ හිදුමයි පුරියමෙන් අදා කුරාශයෙන්ගේ
0: මේ අල්ගුන් එම්මෙන්ගේස් කවමද
3: එම්මෙන්ගේස් කවම
0: එහෙම කොම බේෆලක් වෙස් මේ අම මාහිරු මේ තජ්‍රිබයන් එෆා කොද්ද විකන්තත කම දොර විස්තව දන්න ඕනක මල්ගුන් මේ වර පොඩ උමේද් කුරා අල්ගුන් ගේ කවම කොද්ද වියගුරි ખિદમતකට වර පොඩ ශුක්‍ර දන්න ඕයිගේත අල්ගුන් ගේ ප්‍රෝග්‍රෑම් වකුත් දෙවි තිය සර පොඩ ශුක්‍රියා අල්ගුන් ගේ ෆරාතුන් එදෙනි තිබේ ෆලයන් අද වෙසම උෆා වර්කම ෆාගතිකම ඉතුරු කාමියා වේගේත
3: වර පොඩ ශුක්‍රියා එංගේත දිවෙරා ජී ගඩු මිපද ෆෘත දෙවි තියෙන් අඩකි එහම අගුණ කුරිම් වෙස් ෆේෂමක දන්නවා අදිහින් රාජ්‍ය තරග්ගේ වර මුහිම් බෑවරියෙන් හසකෝ මේ එකි දායරතකු මීහුන්ගේ හේලුන් තිරකන් ඉතුරුමගේ ටීවීගේ වසීලතේ නොහොරේ හැම මන්තර සිපකොත් දෙවමුග වර ඉක්ලාස් තිරි මසකතේ කරොමු කිව්වා බෑ ෆෝර බඩ ශුක්‍රියා
0: එංගෙත් බඩ ශුක්‍රියා ಅದೇನಾದ ಕುರ ಬಿ ಅಣ್ಣ ಹಫ್ತಾಗ ಮಿಸ್ ಮೇ ಸ್ತಿರಿಂಗ್ ಮಿಸಿಲಿಸ್ತಾಗೆ ಆ ಪ್ರೋಗ್ರಾಮ್ ಕ್ಯಾ ಕ್ಯಾನಿಕ ಅಸ್ವದ್ದಲ್ ಕೊಮ್ಮ ಉಮೇದ್ ಕೊರಂ ಯಾ ಸಮಿ ಹಫ್ತಾ ಪ್ರೋಗ್ರಾಮ್ ನಿಮ್ಮ ಆಲ ಫಲ್ಗೊಂಡು ವಕೀಲ ಪ್ರೋಗ್ರಾಮ್ ಒಫದ್ದ ಮೇಮ ಶೇಡಿ ಅಳ್ಕೊಂಡು ಕಿಯ ಪ್ರೋಗ್ರಾಮ್ ಗೆನೆಸ್ ನಿಮ್ಗೆ ಸ್ಟೂಡಿಯೋ ಅಳ್ಕೊಂಡು ಪ್ರೊಡ್ಯೂಸರ್ ಗೊತ್ತಂಗೆ ಹಿತಿರ್ವೇದಿನಿ ಮೋಸಾ ರಶ್ವಾನ್ ಪ್ರೋಗ್ರಾಮ್ ಗೆನೆಸ್ ನಿಮ್ಗೆ ಟೆಕ್ನಿಕಲ್ ಗೊತ್ತಂಗೆ ಹಿತಿರ್ವೇದಿನಿ ರಮ್ಲಾ ಇಬ್ರಾಹಿಂ ದ್ವಿರಾಜ್ಯ ಗಾಡುಗೆ ಎಮ್ಮೆ ಹೊತ್ತಿರ್ನ ವರಂ ಉಫಾವರಿ ವರಂ ಪಾಜಿರ್ದು ಹಾಕಿದ ವಕೀಲ ವಸ್ಸಲಾಮ್ ಅಲೈಕುಂ.

0: එංහා සතරසයක සාලිස් නුවේ කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහට්ස් FM බෑන්ඩ්
1: දිවෙහි රාජ්‍යයක අඩු
0: කොම්මෙ උමුරක
1: කොම්මෙ ෆන්තියක
0: කොම්මෙ ගින්තියක දිවෙහි රාජ්‍යයක අඩු එංහා සතරසයක සාලිස් නුවේ කිලෝහට්ස් මීඩියම් වේව්
1: අඩිහ නුවේ මෙගහට්ස් FM බෑන්ඩ්
2: අලගණ එහෙම මියෝග වරතම් බෑන් වනි අලාලම ඕගතරික
3: අලගණ එම්මේ උපාවානි අලගණ මෙන්ගේ වාහකතන් අඩුවා සපෝට් දෙන්න
4: ඉතර අම්මා ලොයිබ අලු මෙන්න බෑන් වනි දෙන් බේරුග නිකුමේ ඔලේ අටන් කොලේ රක්කා තෙර මාහෝලේ බෑන්
5: ඉස්රබ්බෙන්ගේ ඛිද්මතුග්ගේ අගුවසංකෝ එවිහුන්ගේ එහාරා මිහාරුගේ වාහකතක තජරිපාතන් හිස්සා කුරුමා
1: දිවිහි රාජ්‍යයේ ගඩොන් හුෂාළනි
6: මේස්තිරින්
7: අංගාර දුහුගේ මෙඳුරු දේජහාර රිපීට් බුරාස්පති දුහුගේ නුවේජහාර
8: දෙවන රිපීට් හුකුරු දුහුගේ මෙන්දම එකෙජහාර
7: හැම එකනි දිවි රාජ්‍යයේ ගඩොන්
1: ගඩ මිහාරු තිංගඩි සාලි සමිනට මේ දිවෙහි රාජ්‍යයේ ගඩු මිගඩික පුරිය දානි බයෙන් අමිල ෆරාත්තවගේ දෙන්නෙමුන් තකායිකු අල්ගොන් මෙන්ගේ බප්පා අලිෆ් අලිෆ් ටොඩ්ඩු ඉරමාගේ මුසා ආදම් වනි දෙහසබ් බිස් ජූන් එවන දෝහනියා විෆයි වීමා බප්පගේ මච්චන් එවස් තරන් යනුව තවසියත වානම දෙමස් දෝගේ තෙරේග අල්ගොන් මෙන්නා ගුළුවා එකනි මෙවුන් එදෙමේ ආයිලාග ෆරාතුන් හසන් රමීස් ෆෝන් නොවේ ෆහෙද්දේ සුමි තිනි සුමි අෂේ රමීසා මුසා ෆෝන් නොයෙන් හයි නොයේ දේන් හයින් හයිතේ අලුගන් මෙන්ගේ මම්මා නූනු වෙලිදු සෝසන්ගේ සෆියයා අබූභකුරුවනි දෙහා සබ්බිස් ජූන් අවවන දෝහනියා විෆයි මීමා මම්මගේ මච්චන් එවස් තරන් යනුව තවසියතේ වානම එම්මස් දෝගේ තෙරේග අලුගන් මෙන්නා ගුළුවා එකනි මෙවුන් එදෙමේ ආයිලාගේ ෆරාතුන් ඉල්ලියාස් කාසිම් ෆෝන් হাতে নোয়ে ফাহে হাতারে আসে তিনে একে আয়শাত মোসা ফোন নোয়ে ফাহে নোয়ে নোয়ে একে একে হাতে আলগন গে বেবে নুন হলদু নেলুন হাসিন হাসিন মুহাম্মদ হাসিন মুহাম্মদ বনি দেহা সাব্বিস জুন সোলাবন দোহনিয়া ওয়ফাই বিমা হাসিন মুহাম্মদ গে মচ্চা গে বিস্তার নিনু তাবাসিয়াতে বানামাই মস্তু গে তেরেগা আলগন্ডা গুলুবা একনি মেবুন এদেমি আইলাগ ফরাতুন আলী মুহাম্মদ ফোন হাতেন হাতেন হাতে দে সুমেন হাতেন হাই আলগন মেন গে বেবে দফতর নাম্বার রাসিন দেং আশেন আশেন হাতারে Ali Ibrahim Vani Deha Sabbis Joon Timwana Dohniya Wifai Vima Ali Ibrahim Ge Machang Ebes Taran Yanua Tawasiyate Vaanam Emmas Doge Terega Algun Minna Guluwa Ekanim Ewoon Edemi Aayla Ge Paratu Musa Ibrahim Phone Nuen Hate Fahe Hai Tineng Haing Hai Hasan Ibrahim Phone Nuen Eke Fahe Ashe Sumen Ashe Te Algun Minge Lobeti Bappa Baa Kudarikil Asur Maage Harun Ali Vani Deha Sabbis Me Sabbis Vana Dohniya Wifai ವಿಮಾ ಬಪ್ಪಗೆ ಮಚ್ಚಂಗೆ ವಿಸ್ತಾರನ್ ಎನ್ನುವ ತವಸಿಯತೆ ವಾಣಮ ಎಮ್ಮಸ್ತೋಗೆ ತೆರೆಗ ಅಳುಗುನ್ ಮಿನ್ನಾ ಗುಳುವ್ವಾ ಎಕನಿ ಮೆವುಂ ಎದೆಮೆ ಆ ಇಲಾಗ್ ಫರಾತುಂ ಇಬ್ರಾಹಿಂ ರಶೀದ್ ಫೋನ್ ಹತೆಂ ಹತೆಂ ಹದರೆ ತೀನೆ ಫಹೆ ಸುಮೆನ್ ನುವೆ ನುವೆ ಫಹೆ ಸುಮೆ ದೆ ಸುಮೆನ್ ಅಶೆ ಫಹೆ ಅಬ್ದುಲ್ಲೋ ವಹೀದ್ ಫೋನ್ ಹತೆ ಫಹೆಂ ಅಶೆ ದೆ ನುವೆ ದೆ ತೆ ಅಳುಗುನ್ ಮಿಂಗೆ ಲೊಬ್ಬೆತಿ ಬೇಬೆ ರಾ ಅಲಿಫುಷಿ ग्रीन के आमिर अहमद वणी देहा सब्बिस जून फणरवन दोहनी आवे फै वीमा आमिर अहमद के मच्छंग ए विस्तार नन्नो तवासियते वाणम ए मस्तो के तेरेग अलगुन मिन्ना गुळवा एकनि मेवुं एदेमे आइलाग फरातु मोहम्मद अहमद फोन हते हते आशे हते इके फहें आशे अब्दुल्लो इरफान फोन नोए नोए नोए हते हाय हाय हते अली इयान फोन नोए नोए नोए दे तिने सुमेते ಅಳುಗಣಗೆ ಮಮ್ಮ ಬಾ ಏದ ಫುಷಿ ಸ್ವೀಟ್ ಫ್ಲಾವರ್ ಆಯಿಷತ್ ಮೂಸಾ ವಣಿ ದೇಹಾ ಸಬ್ಬಿಸ್ ಜೂನ್ ವಿಹಿವಣ ದೋಹನಿಯಾ ವಿಫೈ ವಿಮಾ ಮಮ್ಮಗೆ ಮಚ್ಚಂಗೆ ವಿಸ್ತಾರಂ ಎನ್ನುವ ತವಾಸಿಯತೆ ವಾಣಮ ಎಮ್ಮಸ್ತುಹಗೆ ತೆರೆಗ ಅಳುಗಂಡಾ ಗುಳುವ್ವಾ ಎಕಣ್ಣಿ ಮೆವುಂ ಎದೆಮೆ ಆಯಿಲಾಗ ಫರಾತು ಲುಕ್ಮಾನ್ ಇಸ್ಮಾಯಿಲ್ ಫೋನ್ ನೋಯಿಂಗ್ ಇಕೆ ಫಹೆ ತೀನಿಂಗ್ ಇಕೆ ಹತರೆ ಫಹೆ ಗಡಿ ಮಿಹರ್ ತಿಂಗಡ್ ಸಾಲಿಸ್ ನುವ ಮಿನಿಟ್ ತೀರಿಸ್ ನುವ ಸಿಕೊಂತು ಮೀ ದಿವೆಹಿ ರಾಜ್ಯ ಗಡು
0: ಕೊಮ್ಮೆ ಉಮುರಕ,
9: ಕೊಮ್ಮೆ ಫಂತಿಯಕ,
0: ಕೊಮ್ಮೆ ಗಿಂತಿಯಕ. ದಿವೆಹಿ ರಾಜ್ಯಗೆ ಅಡು ಎಂಹಾ ಸತರ್ಸೆಗೆ ಸಾಳಿಸ್ ನುವೆ ಕಿಲೋಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್
1: ಅಡ್ಡಿ ಹಣುವೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ಎಫ್ಎಂ ಬ್ಯಾಂಡ್.
10: ದರಿನಿಕೆ ಮ್ಯಾಂಗಲ್ಲು ಹವಾಲ್ ಕೊರವ ಫಾವಾ ಅಮಾನಾತ್
11: ದರಿನಕಿ ಮ್ಯಾಂಬೆಫ್ಯಾಂಗೆ ಲೂಲುಗೆ ಫಿನಿಕಂ
10: ಎ ದರಿನ ಹಿಯಮಕು ದಕ್ಕ್ಯಾ ದಿನಮಕಿ ಮ್ಯಾಂಬೆಫ್ಯಾಂಗೆ ಜಿಮ್ಮಾರ್
11: ಏ ಹಿತ್ತಕುಗೆ ಮಾಮೆಲಾ ಮಿಲಿ ಏ ಹಿತ್ತಕುಗೆ ಮಾಮೆಲಾ ಮಿಲಿ ಏ ಹಿತ್ತಕುಗೆ ಮಾಮೆಲಾ ಮಿಲಿ
1: ಬುರಾಸ್ವತಿ ದೋಹಗೆ ಮೆಂದುರು ತೇಜ್ ಜಹಾಯಿರು ರಿಪೀಟ್ ಹುಕುರು ದೋಹಗೆ ರೇಗಣು ದಿಹೆ ಜಹಾಯಿರು ಅದಿ ಹೊನ್ಹಿರು ದೋಹಗೆ ಮೆಂದಂ ಎಕೆ ಜಹಾಯಿರು
7: ಇತ್ತಕುಗೆ ಮಾಮೆಲಾ ಮಿಲಿ.

0: එංහා සතරසයක සාලිස් නුවය කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහට්ස් FM බේන්ඩ්
1: දිවහිරාජ්‍යයක අඩු ෑදායන ගෙල්ලුම් හුරිකමකත්ති කුරවේ බේකාර හරතාමෙදු විස්ථාල මාහිංගා බල ආමුක දවාලකු සිංගිට් ෆොට්ටෙන් හුස්කුරා මීහකු දවාලකු එකමන්ගේ හේද කුරෙවෙනි දුවිසත සාලිහෙන් හා රුෆිය මස්තුවා බලාෆියා හැංහා හබ්බුරිකින රුෆිය මී කුරවේ කී හා බොඩු ඉස්රාවේ මිෆෑසැන් ආයිලා ගුෆාවෙරිකම රඟලුකමේ කුරු මා බුද්ධිවරියෙන්නු
2: මිකම දුරද්දා ಆರೆಮಸ್ ಬೇನು ಬೇನು ವಿಯಸ್ ಹಮ ಹುಟ್ಟಾಣು ಲೆವೆನಿ
1: ಸೋಳ ಹದ್ದಿ ಹಯಕ ಗುಳ ಎಹಿ ತಿರಿಕಂ ಹೋದ ಬಲ ಸೋಳ ಹದ್ದಿ ಹಯಕ ಗುಳಿಮ ದುಂಫತ ಗಿಸ್ತಿಮಾಲ್ ಕುರುಂ ಹುಟ್ಟಾಲು ಮಂ ಎಹಿ ತಿರಿವೆ ದೇನ್
3: ದುಂಫೈ ದುಳಹ್ಯ ಸಿಹತಕ ಹುರಸಳ ಫಸ್ನುಜಹಿ ಅವಹ ದುಂಫತ ಗಿಸ್ತಿಮಾಲ್ ಕುರುಂ ಹುಟ್ಟಾಲು ಮಾಹಿಂಗಾ

0: තේසවේ කේරිත කුරුවන් කියවුම් ගඩ මෙහර හා ගඩි හතාවස් මිනිට් පස්සෙකුන් මේ දේ රජ්ජය ගඩු දේ රජ්ජය ගඩුන් කුරියන් හුරි ප්‍රෝග්‍රාම් තක බලාලාර දෙන් එම් මේ අවහන් අල්ගන මේ ගෙනස් තේනි හගඩි බෑග ගෙනස් තේ මුස්සෆුන් ෆිලාවලේ මේගොතු මේ දන්නවාලනේ රාජ්‍යගේ මූසුන් කුරිය ලෆා කුරා ගොයි මුස්මා බෙහේ කව මේ දාරෑන් මේ දු හෙඳුනු දිහේකු මාදමාගේ හෙඳුනු දිහේක රාජ්‍යගේ මූසුන් කුරිය ලෆා කුරා ගොතා බෙහේ ගොතුන් නිරුවාෆවා එමෙ ෆහුගේ මෞදෝ මත්තකුන් දක්කනී බයි රත්තක කෙරීගේ සර ފޯރާނިކަމ ޝާދި ގުގުރުން އެކަށީގެން ވާކަމ ވައިޖެހޭނީ ހުޅަނގާ ހުޅަނގުތުރުން ގަޑިއަކު ފަސްމޭލާ ބާރުމޭލާ ދެމެދުގެ ބާރުމިނުގަ ކަނޑުތަށް އާދައިގެ ވަރަކަށް މަޑުވާނެ އަދެ ހަގަޑި ބައިގެ މުސްތަފުން ފިލާވަޅެ މި ޕްރޮގްރާމް ގެނެސް ތިންމަ ފޯ ހަތެއްޖަހަރު ރާއްޖާ ދުނިޔޭގެ މަށުހުން ފާކޮށްލެވޭ ޚަބަރުތަ ކާކީ ބައްދަލުކޮށްލާނެ ए खबर फहु अलगन में गेनिस तेने हाइगड़ी सालिस फहिका एवलांट का देनने वो देंग मेरे गेशा नमा दोगत वाने हाइगड़ी तीरिस नौ मिनट का अशित जहार दुनिया के मशों फाह को लेवे कम का बाला दा मालूमात गेनिस ते प्रोग्राम दुनिया के कले गेनिस तेना देंग अगड़ी बहा का गेनिस तेने बसवार में प्रोग्राम फहु मेरे नुवेज जहार गेनिस तेने मदरसा को देंगे गड़ी वर्ल्ड कप FIFA World Cup deha sabbe hoge pre-show mire algon men fashana nuwa gadi 40 faheka te mire me badda kura me chaki Portugal Uzbekistan dihe char algon men me match fashama ki ga kulung hinga banda go pagutun genestena ade mire ge kuren hore hene match taka bala laero mire ek char genestena England Ghana badal kura match ade efho mire hatir char genesteni penamaya Croatia badal kura match ke kulung hinga banda ge bagutu hagad ba galgun me musaffa filawale me program kuda kuda irkol ge tere genestena
1: angadi unganadi munifoi filwa dinumuga
2: tedu veri kamayeko
1: ekweri kamayeko
2: eruves miharuves rayitunnaayeko rayitunna emme gatuga divehrajcheke adu
1: engha 47.40 kHz medium wave addi 90 MHz fm band

0: Tech Talks
1: में प्रोग्राम के एक्सक्लूसिव स्पॉन्सर फाहिपे।
2: बिल्त दक्कम फसे होते मियोती फाहिपे ऐप बिल तक अंगारा जुमला ददु फाहिपे ऐप ट्रांसफर कोल्ला देंगा महूरिया बिल तक फैसा दक्का निम्मालम्मी फोन फेंग गैस अधि मीडिया नेट बिलकस देखके ने रीलोड रास्टस नुनी डेटा पेक्वस नेगे नेंगे मी हम डिजिटल वॉलेट देने मस देबा वायरु बिल नु देखी गेंग लारिय वीनु ये नेंगी गेंग उले कर नुझे ने हुरिया डिजिटल पेमेंट का फाही पे मा फाही
3: मैं अर्गटिंग रेगन बारगट साढ़े मिनट में दिवे राज्य काट අදනක සමන් තිබේපන මේ බදල් කොල්ලි අනක කුරියම මැච් තිබේපන හැම ගෙරතමටක FIFA World Cup Group L ගමිර ඇෆ්‍රිකා ගද බාරකම් ගාව ගානා යහද කොළ ඉංග්ලන්ඩ් කුණේරෝ මෙදි ටීම්ස් වනේ මුබාරත් කොළන ෆෘතෝ මැච් මඩුවෙප එංකෝ මිමෙච් මඩුව අටේමක මුබාරත් ග දෙවන බුරුග ජාග ලිබෙගෙන් දාන අද ඉංග්ලන්ඩ් වනේ මුබාරත් ෆෘතෝ මැච් ග දහස් බායස් වන හර FIFA World Cup ගේ සෙමි ෆයිනල් ග කොළන ක්‍රෝෂියා හතර දෙක ග නතිජා කුම් බල්ල කොප එ මැච් ග ඉංග්ලන්ඩ් ගේ කැප්ටන කේ කේන් ಅಯನ ವನೆ ದೇಲನು ಜಹಾಫ ಗಾನಾಯ ವನೆ ಫರ್ತಾ ಮೆಚಗ ಪೆನಮಯ ದಕೊಳ ಕೊಳನು ಮೆಚಗ ಫಹವಗತ ಕಾಮ್ಯ ಕೊಳ್ಳಂಡ ಯಕ ಎಕಸ್ತಮ ಗ್ರಂತಿ ಜಾಕ ಮೊಳ ತಿಂಪೆಂಟ ಹೋದಫ ಫಿಹ ವರ್ಡ್

0: ගෝඩන් නදී මඩුව එක ගීන බයක අදිවෙස් ප්‍රිෆර් කරණ සකා අදි රශ්ෆෝඩ් ඇද ලින් ෙන්න්නනකම ටුෂවගේ අදිවෙ සම ර බොඩු ෆෙවරිට ගොතුකම් වෙන්නන මඩුව එක ඇති ගෝඩන ජෙහිජයක දෙවෙන් ටාට් කරු තනු.
1: අද හම සකා අලගොන මෞදමත් ලීප ගොතුක හම කුඩ ඉන්ජරිය ගොල ඇතිවේ කරන එක ස්ටාටිං ඉලවන්න මේ නොෆශ මේන්දී මේ අදුවස් දෙන් මේ මඩුවකේ අදි ගෝඩන්නකි ටුචල්ගේ මේ ප්‍රසින්ගේම තංකොල මේ ෆරිත නූනේ ටුෂෙල් බේනුම්වා වරුගේ මේ ටෙක්ටිකලි මේ දෙවිංගුන් කම බොඩ ාග කරේ තිව කන්න ගෝඩන් ශා මේ මයි හබරතෝ හම දෙකවුණු රශ්ෝඩ ශාවාහක නැද මැචු
0: රශ්ෝඩ ංචු ටයම්ගේ හම දකුළු තෙර ලා කියල මත පත් බොඩ කොල්මෙන් කියනද සැමියෝගේ ටෙට්ම පෙන්නන කෙන් එම ෆෝමග හරි ටොප් ටයික ගොතු හ යෝගතු මුල යුරප බදාල සාහනි ගදන බැන්මි කියන ගෝතෝගේ රෙකෝඩ් ගෙන අද ෝඩ් කප් පුරත මචු කියන්ගේ කොලට අල්මන්න ෆෙනනිගෙන්දිය හමේකන ගෝල් චොමෙන්න්නු මින් ිල් තෙර ෑබෑග ම සැකොලු මුග හුනර් හරි කොලෙට පලේර ගොතු ගම පහගවගෙන් දැන ඉංගලන් ගවමිටීම හර කොඩ අදද මහරම චමකරම ද නු නජ
2: පහ කොල ගොත කොමග තෙවිස් මේ ඉංගලන්ගේ මේ රෙකෝඩ් හම හමකරම් දැන අල්මෙන්න මිහාර හම පිරැන්දන මේ ෆර්තම රේග අල්මෙන ෆෙනිගෙන් දිය මේ කේන්ගේ ෆරාතු ෆෙනිගෙන් දිය ලනුත දෙන් අල්ම හම පහ කොල බේනුන්ගේත කේන් වර බොඩ මේ ඉංගලන්ඩ් ඒරු මේ ප්‍රමිය දිය කුරමවරේ බුන්ඩස් ලීග බදව බයන්නයකො මි කුලන් ෆෙසි පහ කුළුම වර බොඩ මෙවැනි කුරියරුන් ඇසවාකම මිපාහ කරයගෙන්ද
0: ටොටෙන්හම බයන් වෙනක දයාමදගේ වර බොඩ ඩිෆරෙන්සි
2: ඒක මේ ගිරබයක පාහ කුරාගතුග එම වර්ගද දීග ගොතු හම මේ ඉංගලිස්් ප්‍රමිය ලීම් පහ කරණ එහෙම ලීග මිය බදලහනව ස්ටීම මිය බදලයකෝ වර බොඩ කුරියර්ම ඇසවාක හම පාහකයගෙන්ද මේකන් කන්නේ ගල්මන හිවනි මේකම් මේ මිදිය සීසන්ගේ ඉතුරු මිදිය දෙසීසන්ගේ ඉතුරු හම ප්‍රම මේ වල් කප්ගේ පුරතම් මැචුග සල්මන්න දෙලනු ෆෙනිගෙන්දිය දෙහම කොරීම සම මේ හම්සස්ති පහ කොල්ලි ගොත විහාර හමේකන කේන් ෆෙනිගෙන් දැන කුරීග හමේකන හුන්න කුළුන්තරය ගොතුගෙන්න්නු පහතකම මෙදතරය කොම සවරක ෑ බෑගෙන් බෝල හෝදා අම එහන් කුළුතරන හිවා කුළුන්තරය ගොතු පාහක
0: සරදම බෙලින්හම්ගේ ගොල් ෆෙනිගින් ඇදියි කේන් මිඩෆිල්ඩ ෑබා ගඩිග බෙලින්හම් ෆෝල්ස් නම්බ නයින්නක කුල එතන් එබ ෆෙනිගෙන්ද හඳම්වා ගොතු වෙජා මෙඩ්‍රිඩ බදල ෘර්තම සීසන් බෙලින්හම්ගේ පරතුන් ෆෝල්ස් නම්බ නයින්නගේ දවර ෆෙනිගෙන් යන්න
1: අද බෙලින්හම් ගේමගේ එෙක්ටව එක් අන්තකන්න මගේ ඩිෆෙන්ස් පහත මෙන ගරන්ත ගෝදුගෙස් පෙනගෙන් ඇදී ඇස්තු මේ ඩිෆෙන්ස් පහත මෙරන්න එගන් මේ ලිබේ සබකි කේන් තංකොල ඩොප්වාතිීවේ ස්පේස් එතන කරට කරේ ඇතිවිද ඉංලන්ඩ එටකෝ මහර වර බොඩ බේනුකර අකුල ගොතු මේ හම මේ මූ මේ පාග වෙසේන
0: ඒශකට මේ අසනග ගාන ටීමු අවුන්ඩ දෙම් පහග විගෙන්දන ඉනාකී විලියම්ස් ඒන ගෙබ්බඩ බ කොක්ක මිහුන්න ආස්පේන් ගවම ටියම් ගන්නම සිනා විලියම් ඩිසයිඩ් කොමති ඒන ගානයක් කුලේ ගොත ස්පෙනිස්් ලීව්ග කුරින් අවුමෙන්න්න බිල් බවග හම මොලු ස්ටයිකරකොත එහන්නම මිදිය දෙසීසනෙන් හම තංකොල දක්කු කන්න පෙනිගෙන්දී ටොප් ස්ටයිකරෙක්ගේ දවරබාදා කරණේ නූනී හම විංගක බඩ පුලේ
3: නලුවන හම මේ බොඩ ගබුල් කරයන හම මේ ලෙප්සයිඩු විංගකක් අලුවට හම ෆෝමේෂන් පෙනිගෙන්ිදන මේර අලුවන්ට හම ගබුල් කරවතු ගොජ මේ ගාන අධි කුරින්ද්‍රයවර මා බොඩ ඩිෆෙන්ස මේ විශ්නාප මෙර මේ විදියම්ස්ක පරාතු මෙරේ අලුවුණු ගබුල් කරවතු වෙච්ජ මේ ගානගේ ෆුල්බෙකුන්න එහිවන් එතන වර බොඩ ඩීපපුක ෑබානක මල්ුවන ගබු සුලේමානයක තංකොල බොට එටයකින් මයින්ඩ මේ විලියම්සක එට කෝප ඩිෆන්සස් කුරා කුළුන්තරයම ඒකමක් කන්නේ ගලවන වන මිරේ විලියම්ස් ලාාමීනි
0: අද ඉනාකී විලියම්ස් ඇත්තටික් බිල්බාව ගෙන සිදත කෙදකරම් තිරිස්තයහරු කුන්තරේ වාහකරමෙන් පහකර ඉනාකි විලියම්ස්ක කොක්කෝ නිකෝ විලියම්ස් ස්පේන්ගේ ගවම ටීම මි ෆෙනිගෙන්ද එබඩ පද බෙන් දෙගවම් රිපෙසිෙන්ට මිකරන මිකාල බෑවර ස්ටෝරිතකින් එබඩ පර ෝල්ඩ කපග ෆ්‍රන්ස්ගේ දුවේ ඇද අවරි කොස්ට දුවකිව සම බඩ පද කුන්තර දෙගවම කොල්ම පෙනගෙන නේන නැජ
2: දෙහම විිහාරෝ මිකාල වර ගෙන දෙබෙන් වර ගෙන ඔබ ෆෙනිගෙන්ද දෙ කොමෝතේ විය සම එනාකිී මී ද විලියම් සන්ගේ තුම ද කුළුන්තරනකි කොමගොත සල්මන එටීමකු වෙස්මි වර බොඩ හම ෆෙනිගෙන්ද වර ගෑක්කෝ උලහෙන්නවස් මේ ගවම මේ නිම්බුම් ගමිවනේ හම කොම්බස් වරක තපාතුම ඇස
0: පද ස්කෝ ප්‍රඩික්ෂණක ජෙහිලානම මොලිමචුග
1: හලවන හොම මේ ඉංගලන්ඩ දාන දේශමක
0: ශකට
3: අනුන් තිනෙන් එක ඉංගලන්
0: තිනෙන් එක නැ
2: තල්ස් මෙරේ දේශුම ඉංගලන් කම
0: මිහර මේ පැනල් බොඩ පුරේ මති දේශුමක බෙදුන්තරන්න අනු මි දූ කොල්ලා ෘරසතකී මැචුගේ දෙවන

0: අද ඒනක ොරත්තම කෝච නාවතුන් කසිමති ගන්නන්න පෑසා නැතු මොඩිස්ක බක් එන වකරුම් ගාඩ හදදිකම ෙස ඉගත නම නිවාහක් මබට දෙකෙන් පිසු මොඩිස් වන පහු එක උට්ටා දක්කම සබක හිමෙන් දිරල් මොක ලෝබි කරාති ඒනයකි ද තඩු බේරු හරකත් මදු මිහ හසක සෝසල් මීඩිය අදුර මහ එන බැගරෝපයක මනපාන කොඩ රලෙන් ජෝන හගුරා ඇත ඒකමශ හාර හම ජෙහෙ දිරියල්ම හොලයක මොඩ්විචකී දෙන් ර ිසිටලින් මහ ගොතුග මි පාහකරයන වර මඩ මඇතර එකම කුළුම් වර හුණරුවර මහ ගොතුග මුර්මති වෙ මෙවතු යුරප හර එම ෆෙදදුන්තර මිල් ිල්ඩර ගොතුග මි පහකරේ මොඩ්‍රච් එටයකර ජෝනස ඩිෆෙන්ස් කරන් ජෝනස් ඒනැකි කොම්ම කෝචකොස් ජෙහල නැති මේ එබ්වන හවමක නගාන් පද දෙවනෙන්න මින් ෆිල්ඩර එකවම වඩ
1: ආත්මහා
0: පෙනමාගේ ගෝමි සදාම මිහාර මිරගත් කරම හුස්කොල්ලා.

0: ගෙනුවේ පස් කොපලිෂන් ට බල සු ට තින සතේක අධ්‍යයාගම ල හෙම නිස්පතුන් ම තාත් බොඩ කුලම එටේකින් වයිස්ක හම දෙටීමකු අනු ෙන ෙසි ම ැන ක්ල ොඩි මතරැගෙන පස්සක හමසේකු තිරහ මට තේර පහතාවිය පස්සේ එනම සේකතන වරගෙන පස් මිස්කුරිතම් විස්මනගේ ආර්මන දිය. මිහාර මිකුලෙ කුළුම බලාරු පෙනුන් කුළුම බලාරම හම බොඩ ෙනනේ මෙදුතරෙෙන් මිස් පස් බොඩුවගෙන් නුන එටේගෙන් තටදා පස්ත ගෙන්දුමයකී හම. කුරුක බොඩඥාම පෙනමට අරගන්න තරනු ටම කවන්ත බේනු කරම වන්න තැනම එන්ඩ ප්‍රඩක්් නැතිබද
1: හම අරගනම ප්‍රඩෙක්් කරින් දෙත්තෝ තංකොල ටෙම්පෝ ස්ලෝ ලේර්න්තක දෙකොල තංකොල එනජිටෙක් ලේර්න්තක නිකුතිීම අල්ගුණමෙන්න්නම් මිකාල මන්සර්තක ෆෙනුම් එකශේගෙන් වේ.
0: හම ක්‍රියට් ගුඩ චාන්තක බලාරසම බොඩ කවන්ට
1: ව සම එකකොත මේ හම ඩිෆන්සු ටේක බදල වගත අලගොන් ගබු කරක්ම ටක මේ පෙනමටේම පස් මද ෙස් මේ නස්තු මි පලේන් ෝකරමටක එම සැකරපස් කොර කමින් අසමේ නේ එහ ගෙනෑම් බෝල පොසි නුකරුම් වෙස් මෙබුණේ එහ ඩිෆෙන්න්ස්ක තිබෙලා කොරෝශය හයිකොන් අරවාාව දෙන් ඒනජි බේනකොග කරේ දුක්වා ගන්න ගඩේග මිකල පුරසත් හම හොුවන කොරියෙන් වෙත්තා ගද කොරේෂයන් එකක වාරස් තිබිකම
2: වරන් අවස් එටේකුතකේ ට්‍රන්සිෂන් ග මිෆෙන්න්නනි කවුන්ට එටේකුතකේ එහා වරන් එක මේ කොරේෂයාය සේබේ තැන විෂ්ණු ෆෙන මී එහම ලිබුණු රඟලු චාන්සේ කීපරුගේ මොළු සේවේ හම වර හම කීකේ ගුණානි හම ආදයා හිලාපු රඟලු හම එටේකෙක් හම කීපරුගේ හුසියාරුකම් විස්වෙනි ගෙන්දී
0: ඩිෆෙන්ස්ටයි දුකොල්ල ඇතකොල බොඩන් හම හස්සකු මේ ටීම්ගේ කණෑ පෙනම කණෑ හම
1: හසක ලේ ද ලගන ඉංගලන් මචික කොමසර කොරේෂයා ිෙන්ස් ලන් ටේබල් නූකම් පහග හසක දුර ලින් ෆල්බෙක් වන්න නදිහත හසක සෙන්ටල් මගමක කොරේෂයක ඩිෆෙන්ඩරක තිබ රුග මීහ අස්තු එනගේ මේ රෝල් ඉන්නජහ එටේකර බාන්ධාව නුදදා නුජහතනක දියාම ඇසු මේ ඒ රියක්ෂන් නුගෙන පෙනනීම ඒක අස්තු තංකල ආදයගතක ෙන දත්ව
0: සබ මී පස්කරන ගුන් තෙරන හදාන ගොතන ලේන නැති. ෑම් හන් හම මොඩි පස්කුරි පස්කො ානික ය බෙක් පහ කුළුන්තරරිින් බෝල ින්කොක්ගේ මිස්ටේකකොන් කවන්ටයි කරියට
2: අසම නරුවන් පාහ කොල්ලිතන් හ මොඩ්රිචා දෙංහුරි කුළුන්තෙරියයන් හම මේ තංකොල ස්ලෝයේ ඒගව හම චේස්කොප් අත්ලිතම් පෙනිගෙන්දිය දෙෙන් චේස් කුරම් බදා බෝලතවග වෙසම කෝවසිචව වෙසම කෑරි නුකුරවිගෙන් මීග තංකොල කුරින් අසමින් අලගොඩ වෙන්න ෆෙනුණු අනේ කවන්ටාග වෙසම කොවසිචක් හම කෑරි නුකොල්ලෙවිය වරන් අවහන් ස්පේස්සන් එබ කුලේ තම් පෙන අනෙක මුලිටීම එක්කුන් හම එටේකන් අරාතම් වරක් වසේ හැම් බීටු මීවසම වර රඟලු චාන්සෙන් හගතු වන තංකොලෙ ලස්වයේ ෆයිනල් පස්සය කුළුන් තෙරිය ජහාද වුන්ඩ ස්
0: කොලිටීක තාත බන්නලෙන් එටේකුද.
1: ලගන හම වර බොඩ බර ති ගොත් අසම වර රඟල පොයින්ට ති හකර ඇසු යුරපිය ගුරියරප කුලේ කොරශක ති ලේරන බලාර තංකොල කොලට නන ඉන්ඩ ජල් බරිලන්සේ
0: ිතන්
1: මිහර මිකාල මෝමටකොම් විසාක පෙනම ලිබ පුරත්ත පෙනම ජහන ලෙවැනි නන කිවරසි හෝද මර කොරශය ලබ මිකල් පුරසත්තක සම මික ල් න් ලගම ට නය මද මචික සම රඟල පාෆෝම් ර මට ිල්ඩ ම මිකහල මෝමට කොරේෂය හම මචු ලීඩුකො නේ. මෙච ඔපෙන් කොල්ල ානදේ මේක වාගතක මේ තිබන පෙනමගේ ගේ ලේන් එම මුහමතකො මීන ෝක නොක යි බෝල ෑගෙන් කොරේෂ ිෙන් තර වද න බොක් තර වද ද කොල්ල ජයකන්ත කොල්ල අරග තකොල බට ලෙක්ව මගේ කොලට
2: දේ හම එක්මහම පාහ කොල්ලන්න අරුවන්ඩහම පාහ කොල්ලෙ වුණු. වරන් හම ස්ට්‍රගල් කුරිතන් අනෙහෙම් බුණානම කලියකට් චාන්සෙන් හගිගතුග හෝදිිකකාය නෙයි අනේ කොරේෂයක නූනීයාමු මේ පෙනට්‍රේට් පාහෙත් දුබ්වාලයාගෙන් අනෙහෙ ඕපන් කොන්නෙන් නෙතේ ගෑගඩකන් අන දෝකට නුවන කන්නේ මිහිම් බුඥස් එම අස්සුගේ කොලිටීයා පෙනමාග මිතිබ කුළුන් තෙරන්නා බලාලෑරුග අලුවන් වෙන්න සාලි ස්වස්මිනට තෙරේග මා බොඩන් එනජී හයිකොන් හගිගතුග ගුණවිධානය පෙනවා ගේම් ලේන් මසේ කොෆී එහන් නමවෙස් පෙනමාය මිලිබුණ චාස්තවක බේනුන් නොහිපදියුම් ඒ එහන් ස්ටෝරී.
0: කොඩකොට ඔක්ක තර මක දෙවන හා වශාන් දෙවන හා ෆෙෂම කරින් වෙසම දෙවන හාහ තයියාරවාය හම ඇදටීම රඟල කොල්ද ජයකන්න කොමසරගම ඒකම අලියලවාද ජයනම මිවගුත් මෙචු අද මේ ගරුපය හාදතා මිටීම්ගේ කුළුන් තෙරින් හාතා මිකංකම බලාදාර හම තාත්තක බදතක ගන්න ිේ මෙචු නති ජානයෙන් බලා මොල හෝද බාද කොඩකොඩ ොත්ක තෙරේ මික දෙවන.
3: live coverage of FIFA World Cup 2026. Main sponsor, Maldives Post Limited. Co-sponsor, Allied Insurance in partnership with STO and Maldives Ports Limited. Banking partner, Bank of Maldives. Coverage partner, Villa College, Island Perfumes, MTCC, Proxy Home, EZAP, Stelco, and Knot.
4: Masakatuke gotung, Rashuga, Gassindam Huttas. Kanduga, Masbanam Huttas. Nuitaka, Gega, online VFR Kurias. Dimawa Datitakang Hallaki, E Tukuri. Benung Huria Samane, online ko Ganaduma, E Tukuri, Hyar Kurapa.